3MDR 97.1 FM විකාශනය වන සියලුම වැඩසටහන් ඉදිරිපත් කරන්නේ ස්වේච්ඡා සේවකයන් විසින්. එම වැඩසටහන්වල අදහස් ඉදිරිපත් කරන්නන්ගේ සහ සහභාගී වන්නන්ගේ. එය 3MDR කළමනාකරණ කමිටුවේ කාර්ය මණ්ඩලයේ සහ සමාජිකයන්ගේ අදහස් පිළිබිඹු වීමක් නොවේ.